සාබෑ සාසංග තරමරාය කරසේවා සාධක සංසෝභාසුර දේවා සාධක සංඝ පාපලායන සාසංග අමරතුගුණගායන සාධක සංසරවතාන් ගම්මා නානක සාධක සංඝ